අම්මට අපි වැලේලවින් දෙකඟත් රැසලුපේ මිට සරයාන අර්ථත් අවත්සාාව කන්නත් ඉලගිලාට විට්ට සක් සෝයා නැත් නිලා අපි වෙල්ලේ නොන භූමිපි වලේ පේනෙක් පටන් සිල්ල ගුන්නාවම සිලරගේ නෑවලගට මානකි වල්ලමත් අම්මකචන් මේනිට සංනාට මාලුතලු තුංගසල්හාෝමිගිත්සේ දෙසයක්සමෙන්.